따비리 웨스턴 뮤직이 터름 아가스반 인팔 하우직 봉퍼마스다 부자락리 삭나이르바 싱기와리다 그놈 이세 사이삭바 통한 곳에 메대기 분시와리 람담 아시다 동안 동안바 히람 가야다 마밍 라이라바 아마디 마삭 나이바 가야 아마 라이크레 히람 가야 싱기 마눙다 아이코이기 나 짜나비 아마디 아키 람비다 마학 마학기 앙암바 타우당 라우나두나 람담 아시기 파자라바 땅라바 나키 오이바 사이삭 사이다 아마디 푸룹 아시기 동안바 파자라바 사이헥 아시부 욕두나 둥기 미롤 가야기 렌게이 오이나레 하우나바 호나바다 아저우바 타우당 라우람바 미삭 싱기 마눙다 그눙 이사이 사이삭바 Tongang goshi maitei shu amani. Saisakpa tongang goshi maitei. Englishing ama chamapal yang khaygi. Mars tang amada. Nagampal singju pung leirak imphal da pokhi. Apokpa tongam acho amadi. Apokpi tongam ongbi kamla anigi. Macha piba ani fangjabada mahakna ahalni. Tongang goshi maitei. Angang oiri ngay masana glas sabian tamlakpa matam. Englishing ama chamapal humfuma thoida ihan hana. Kwakaithel da laiba khunung isegi oza Srimati Ibeni Devi dagi chahi taruk dagi tadana khunung isegi mahitam jakhi masigi matung tarakpada lamda masigi masak naiba isegi oza sing ming oina pallabada wangu oza khongnang oza thopi oza joy kumar oza uyan ibomcha asina chingbasing asidagi kumjali singa machama pal humputara fauba mahi kaya marum phangjakhi Naha oiriba saisakpa ama oina school tamlingai matamdagi school gi thoram sing state gi function sing umang lai harawba amadi dharma gi oiba thoram kayada saruk yarakhi oja thongang goshe maitei isai gi lamda tanatana tonganba kala gi mahai kaya ama sutamkhi amadi lemjaningai oiraba mana kaya su phangkhraba saknairaba manipuri amani asita sunatana jagoi gi lamda masaknairaba oja kamini amadi oja ilam indira dagi jagoi gi mahai sutamlakhi इंग्लिशिंग मचमा पल हमपुतरा निथोईदा सिंजमई चिंगा मखादा लैबा ओजा जापान तो नुसरमदगी जौराकने चही तरारोम मनोहर साइतम लखी क्लासिकल म्यूजिक वोकल मतम इशै अमदी पेनागी ओइबा लौसिंगकया लम असिदा लमदम असिगि मसकनायबा ओजा कयादगी तमजखी मसागी चही कुलुमदोय सुरकपा मतम इंग्लिशिंग मचमा पल हमपुतरा हमदोयदगी मैते इसै सखपगी सिनफमदा मपुंगफाना खोंदाखी इंग्लिशिंग मचमा पल मरिफु हमदोयदा All India Radio Imphal gi B High Approved Artist oiki masing thingam draba khunung isai meye kayada saiban khibata natana audio cassette kun manga puthokre manipur gi maming leiraba manipuri film kombirei yari pok thambalnu khamba thoibi hariba film asigi maroi be isai singchu mahakna sakhi thongam goshe meitei inkum jali singa machama pal humputara ni thoida all manipur student union nat sinba tare suba emsu literary mitta matamishai changdamnabada ahanba mana phanglakhibadagi hauraga best music award special teacher honor in manipuri jagoi manipuri folk assistant music director gi mana suphangki asita sunnatana no maitheng ombi pisak award kalasana raskumari award huirem ranjit award lifetime excellent in folk song Image of Manipuri Lifetime Excellent Award Sufanki Lamdam Asibu Malem gi awang bathak ta bukhat piramba oza thongam goshe maitei Englishing ani kunmanga gi April tang 13 da Taibang mapu gi khuya tanki Mahakna leikhi da bada Manipuri kala gi lamda achoba mensin bangam laroi daba mapham amadi adumak lehoragani